0: රීති අබදුවස් රීති.
1: බප්පා දුරුවේ බල්ලවා
2: කීනෙවි දැල්ල
1: අළුගොඩ බේනුම් බප්ප යමි කියාද
2: ඇද ඕකේ අව කියාද බප්ප මේෂෙන් අව කියා
1: දුම් පතුක ඉස්තිියෝමාලු කුරුමුන් අංගෑග කෙන්සර් ජෙහ හිතුගේ බලිත ජෙහ ස්ට්‍රෝක් ජෙහ ෆුප්පා මේගේ කෙන්සර් ජෙහ නේවාලා නිසාමුගේ බලිතත් ජෙහ ගොහුරුගේ කෙන්සරු ජෙහ ටයිප් ටූ ඩයබෙටීස් ජෙහ
2: කීවේ බප්පේත් කියාදින
1: කොක්කය නොෆෙන්න ගොත සිරරුම් බප්ප සිගරෙට් බෝකන් ඉගේ කොක්ක කොක්කය වස්විස් දවා කොක්කො වරත් දෙරවේ බප්ප සිගරෙට් බෝතය
2: දරලා බප්ප දෙද වහකස් දුම් ෆතෙස්තු මාදන කරන්න ප්‍රොමිස් ඉගේ
1: කොක්කො වරන් උපාවිච්ච
3: දිවේ නොදිහ එක මෙගහස් දිවහිගේ මොනිෆුයි ෆිල්වැද නොමුග අබදුවස්
4: දිවහි එම එහුන් තෙරන්නා බද්දල් කොරණී
5: වරන් හාස හුෂයලුන් තෙරිය ගෙස්ට ආර්ජේ
6: ගෙස්ට ආර්ජේ ගතුගා බද්ධ කොරා පරාතායකු තෆාතු මෞදූතක වාහක දක්කානුමගේ ෆුර්සත්
5: ගෙස්ට ආර්ජේ නුවදිහ එක මෙගහට්ස් දිවයි එෆ්එම්
7: ගෙස්ට ආර්ජේ බුරස් වෙද්දුහගේ රේගඩු අගඩි ෆනරෑග ස්ටඩියෝයිම් වගතුන්

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: එම්මේ ෆස්
2: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම්මේ තාසා

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග.
1: එම්මෙ ෆස්
2: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම්මෙ තාසකෝ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: එම්ම ෆස්
2: මුනිෆෝයි ෆිලෝන්ගේ දායරා එම්ම තාසා

0: දිවහිFM 91.1 MHz. දිවහිඟ මොනිෆු ෆිල්වැද්දේ නමුග අබදුවස්.
1: ඉස්ලාමී උදරෙහුග ෆමාලේ ෆාවණී හරදනා ශහසියෙත්තහුගේ අලිගත විදුවරු. අල්කුණමෙන් එම්මෙන්වස් දන්න ගොතුග ඉස්ලාම් දීනුගේ හිමිනේ අලුකම්ගේ දායිරායා මුආමලාතුගේ දායිරාග බයි කන්තත වකි ගොතක කුරුම්වනී රසූලා සොල්ලල්ලාහු අලෛහි වසල්ලම් වාජිබ් කුරවාෆා.

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවෙහි එෆෙමු.
1: එහෙමද?

0: මි පාරු තිකං කුරම්වානේ
1: ෆිල්මා මියසිකුගේ දුනිය ෆීනාලුම තයියාර්ත
0: එහෙංකමවානම පොප්පොන් හොදා තයියර්වෙ දිවහෙසම්ගේ මුණපු හිසුම්ගේ දායරාගේ හාස්ස ෂෝ එම්මෙ ෆස් ආහර පතක
1: බොක්ස් ඔෆියුගේ එම්මෙ හිට් ෆිල්ම් තකුගේ මවුලුමාත්
2: ඉරයි මහරිකි රකම් ලබාචේ මාර කොයි රෂ්තනිය
0: එම්මෙ ෆෝගේ ට්‍රේලර් තක බලාලන් එම්මෙ කමුදානේ සීරීස් තන් අදි හෆ්තාගේ තරි
3: years decades each life a faded lesser copy
1: of the current theater in emme kamuda film toge hasa manzaruta ost bank handa nattanu leve lavataka ati befulunge magbul tariya kaiku nuadi hasikun pe
4: kadil sar phone ko bala mihir phone
5: nikam bisnal bala wafir vejen tikam huttala ahara miuna lichi ke nubuna
1: emme fas komme haftaiku hukuru de hoge mendur fo de chai
0: हम एक MHz दिवे FM
6: चंदाई देखा अखा बाजू माँ हमरे रखा देख करे मनवा तैया
0: MFS

0: best.
1: ගඩි මිහාර හතරුගඩි සාලිස් අම්මිනට හිඟ මෙවැනි මිගඩික කුරිය මිදනි ටී ටයිම් රිකවෙස්ට මිෂෝ ශෝක බෑවරුම්ගේ ෆොරසත් අදිස් එබෝයි පිස්ම මෙසජ් කෝලවේනේ ඩFම් 91 මි පේජ මෙසජ් කොල්ලානි මෙ අයිසාබුන් එහුන් තෙරියෙක්ගේ මෙසජ කයක් කොකුරිය දාන Hi love, no details, just know I'm on my way song, Maan Meri Jaan. This song is dedicated to my loving wife, Ima. Insane minan jahafayne inge, ehem vima hama mifaratun lobiwa wife Ima ya. Haasa ko love, mi lava ya ko kuriya daana. Fursat eboy, mi message kollum ke fursat ves adi lava ya request kollum ke fursat ves 91 mi page message kollevene psm ai nge e mommid kurang adi samavar gina message adi ama baberwa nan not kollane kama ema miha hisabum mi lava ya ko kuriya tani

0: මීදුකුරණීගේ
1: ෆෙමලි
0: මිහුන් තිබේනදෝ එහෙම වීම අර්ෂම්ගේ ෆෙමලි මිහුන්න වකින් හාසකෝ මිලවදෝ අර්ෂම් වරන් උපාවිට දුවහකන් එදෙන්ගේ වකි වෙලාන අර්ෂම් අර්ෂම්මා වකි වෙලාෆ අර්ෂම් මි එදුන ලවයක්කෝ මිහාර කුරියත්තාන්න.

0: DVFM නෝදි හේකෙන් මේක හස්
1: රාන්තකා ගුලිපවි ඉක්යාම රීතලවත
2: සපා රේ ආතෙස් කුරියේ
1: නෝදි හේකෙන් මේක DVFM ගේ මේ හැන්ටි ෆයිල් ලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්මර් නෝ මේ කී
0: හම DVFM ගේ මොනිෆු ෆිල්වැද්දේ නමුග අබදුවස්

හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නෝදි හේකෙන්නක හට දිවහිෙම්.

0: මුලි මීහා හජාකුවේ මීහ ගොරිහාකමෙන් නැති හජාකුවගෙන් දා කහජ කමෙක් එවස් මීහකු එමීහාගේ හටිගනු සජාමේ බුද්ධි විෂ්ණු සජාමතුන් හුට්ට එකන් එගොතන් ඒ සජාමතුන් හුරෙගෙන් නෙත්තා ජවේනෙහෙ එකහජ කමෙ නූනිය මානයකි එකහජ නිසායක කුරා ගෝස් කමෙ එමීහාගේ මේ විෂ්ණුම හොරිහාකම රඟලන් හුරෙගෙන් එකන් එමිහා ඇගොත කුරානෙහෙ මේ වර මානවී වර ෆල්සෆා ෆිලෝසොෆිකල් බුනා බහුග ඉතුරු ෆුම් මානත ලබ්වාප අද්වාාවෙන් එච්චකෝක පුූ කරෙන්ය
1: මේ මතුතුන් බදාලාප මෑගණඩ එච්චද නොඥ දෙන්නවේනේ ඉන්සානුව එක බෑග හුන්නාන කමුණු ද සිපතක එන්නුන්ද බයිෆාහරු බලිමඩුකොම් ෆෙතුර එතනෙක්ග ඒ මේ ඉන්සානකු වේත් කුරෙන්ය ඒනක හැසිිගණඩ ඒ බලීගේ කොම්ම සසර අන්නම සුලේෙන් එකහල් දඩිවලක්ග බුණනාකාහල බහක හියාල එබ කුරවේ මානයක එ මිසාලක කශිතල් සහම්වකෙන් ගොස් ලේෝහුරිදා ගොතේ හුරිකම බඥ ඒ සරහද වනේ වේශීග නූනේ තිමාගේ ආදෑග හුරිකෝ්‍ය තිමාගේ බුද්ධි සලාමතු හුර එකන් තිමාගේ කිබෑන් නෙතිකොල්ලන් කෙරෙන හෙයේ එතන් කොරිදානෙහි ඒ අල්ගුන් මානකුරාගේ අල්ගුණ මිහර සම කුදින් අදමස් මුනම් බේනවා වහකෙ තිය කුදින් ගවම බතන අදියා ජමාත තිමාගේ නප්ස ෆෑදහරකන්ත එංගි හුර නොකොෂේ තිබෙනි අලේ තී කුරා උනිකන්තත්ත තියකුදින් දුර්කොල්ල තියකුදින කුරේදැන් එක හල එච්චමි

ගෙන්න්නවා ඔන්නනි ඒම එගොත වතන දයගොත දමයි ය හිතුම් ජාන දයෙන් ඇවසම උරුදු එමෙක්ගි ගාගනක මාන හම ඉක්ගොතන් පෙන්න විදාාල දෙවා ඒ මියසවා එකකශයෙන් වේ බොඩ් ෆිලෝසොෆරි එකහද හම ෆුම් මානදාෆයි ලෙමෙක්ගේ සීදා දෆසි මානයපු.

0: ලොයපකි හමේකනි එකු ගවුල්මැන්නු එයි හිතුගේ ෆුම්මිනුකවා දුවහක් වෙස් ෆඩු වුමෙන්නේ මෑන් ඉහුසාසේ තගුදීරුගේ කළු විලාකඩු හයාතුගේ හුදුකුලත ෆොරුවාලියස් සාෆු ලෝබීගේ නූරු හිතුතෙරේ අබදට්ටකා විදිවිදිහුරේ කලා හුදුම් මුලි හයා ෆුරිහමවන්නේ මිෆද එත තජරිපාතකකුන් අන්න හෆ්තාගවෙස් හයාතුගේ ඉතුරු කුලයකායකු බද්දල් කුරුම්ගේ උම්මේදුගා මිහෆ්තාගේ ප්‍රෝග්‍රම් නිම්මාලා ෆවකි වෙලානම් වාහක හුෂාලා කුළුමග බෑවිරිවි අල්ලි හසීන් අදී ඈම් නැතරම්ලා ප්‍රෝග්‍රම් උෆද්දා එකුලවාලී ඈම් නැතරම්ලා
1: කොම්මි ලොයිපකි තෆාති හුසාසේ කොම්මි හුසාසේගේ ෆාතුගා එතන් හාස් කුලතකේ ෆොරුයිෆාවි
2: ලොයිපා උෆලා හයාතුගේ උජාලාකං
1: කමා වකිෆ් මුකේ ෆුන් අසර්
2: හිතුගේ එම්මේ ෆුන් මිනු දුරුම් පොණ දෙන්නේගේ එතන් ඉහසාසෙ
3: කලායි හුදුම්
4: කලායි හුදුම්

0: මිහිසාපුන් දෙෙන් අධි වකිවේ සදි හසින් ශහුම නෑකීක මසෙක කුරානේ ම එකුතුක මතින් ඒ දවාග හුට්ට මියෝ බද්දල්වේගේ එක ගොත හසින්නක මස්සකින් අප කොරවේ ප්‍රෙසිඩට කෝ හෝස්ට ගොත මසකින් අප කොද මෙහර ගෙස්ට ගොත තින ඇස ශහුගේ දශුන් ඩාම අලන් අඩුවන මසකින් අප කොරහෙම ම ජන මිගතු කොරිය දානක මශහු මෙත්ම කරනගේ හසින්
1: එරද කරවේ හම එකුතුක බී හන්නන හවා ලිබේ හුරිහ පුරස් තෙක් වේන
0: හසින් දෙ අනේ මේ ප්‍රෙසෙන්ටින් ඩයර ෂෝගර් කහුන රේඩියෝ ඩයර යම් මෙහුන ෂෝගර් කම අයකි ලවතකව සම ගෑම්ස් කොමෙ මේක සුන්නාන ෂෝගර් ක කොක ලවතක ආම් කො අඩෝ හාවලනි
1: ආපුක වර රීති ආ නාන ලවත හසක දිවි හි ලවත වර දෙන් හින්දි වෙස් ලොරි ලොරි කිය ලවෙන් ඉන්න අන්දින් ඒ ඒත් සං ආම් කො මෙ ලිරික්ස් අද ලවතක එක් ගොත දෙ මිහාරු අරුමුණුගේ දෙලවයි අම වර වෛරල් වගේ මෙස් තිය දරි ෆුල දවය කාදෙන් එහෙන් ගුජ්ජකන් හදාවෙන් හම නානා දෙලවයි දෙන් ආම් ගොතෙක්ග මෙහින් එක හින්නම ජස් අන ජෙහෙ ගඩිය ගන උණියම් තනෙක හම ජිහිලා අයරු කොම්ම සිකා ලවෙන් අඩු යුනිම වර රීතිරෙන් අනින් හෙම් බුණක වන්යම උරිහා ලවයද්ද රීති වනය කියාප හුන්නක් ගොතුන් දෙන් මි ෆහුන් වරම් මශ්ශූරුවි ලවයද ශහුවන් එගෙන කන්නේ මෙහින් ගාතුක මෙහින් ගිනෑ ගුල ගොනීම
0: එකනි ගුලදන් එවද ගල්වදාව එරි මේ ගල්වදාව එළවෙන් ෆෂාණිය හන්නේ නෝ

0: ދިވެހިފެމ ނުවදිහ එකෙන් මෙගහස් දිවෙහිග මොනිිෆු ෆිල්වැ දිනමුග අබදුවස්
1: ලෝබි ලෝබිින්.